ගෝරගෝ ඉන්නෝ පෝමන්සායේ තෘදසිංකං කබුලං අකකේ බෝජලයි ලලුඩොකජන් කතාමුඩෝ බලිරිමෝ බිසිතුගෝ බන්නියර් කාලම්පායේක් දකජන් කජරමි තවන් සිති සිසාම්ලි බඩේ ගානු බයේ.